0: Radio Darmstadt. Radadadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
2: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි. ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
3: Reise nur Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antenne empfangen oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch einen Livestream. Ich grüße Sie in Singhalesi, Sie sprach aus Sri Lanka, Aibowan. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. වේලාව හරියටම දවල් 1:05 විනාඩිය ඔබ මේ සවන් දෙන්නේ ජර්මනී රේඩියෝ ඩාම්ස්ටඩ් ජාත්‍යන්තර සේවයේ ඔබ වෙත ගෙනෙන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. ඔබට පුළුවන් අපට සවන් දෙන්න DAB නව තාක්ෂණය යටතේ හෝ ලෝපුරාසින් ඔබට පුළුවන් අපත් සමග එක්වන්න radiodarmstadt.de නැත්නම් රේඩියෝ ලංකා රේඩියෝ.lk වෙබ් අඩවියෙන්. ජයසන්තුට වාසනාව සමග තවත් ලස්සන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. අද අපේ වැඩසටහනට ගොඩක් ගීත එකතු වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් අපට සමන් දෙන්න DAB නව තාක්ෂණය යටතේ නැත්නම් අපේ වෙබ් අඩවියෙන් ලංකා රේඩියෝ.lk හෝ radiodarmstadt.de යන වෙබ් අඩවිවලින්. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග එක්වන්න ලංකා රේඩියෝ ෆේස්බුක් පිටුවට එන්න facebook.com/lankaradio. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk. ඒ වගේම ඔබට පුළුවන් අපට අමතන්න අපේ හොට්ලයින් එක මතක් කරන්න 0612-615-1873. Sie können auch uns anrufen, unsere Hotline 0615187000, 0615187000. Außerdem, Sie können auch mit uns chatten. Kommen Sie unsere Facebook-Seite, facebook.com/lankaradio. Außerdem, Sie können auch uns schreiben, info@lankaradio.lk. info@lankaradio.lk unsere E-Mail-Adresse. ඒ වගේම අපි සූදානම් කර තිබෙන ලස්සන ගීත කීපයක් ඔබ වෙනුවෙන් ගුණටෙක් කරන්න

අද අපි ලංකා රේඩියෝ වෙතින් විශේෂ වැඩසටහනක් සමග ඔබ වෙත එක් වෙනවා. ශ්‍රී ලංකා සංගීත ලෝකයට අපූර්ව සුවඳක් ගෙන දුන් ප්‍රියංකර පෙරේරා අපෙන් හැමෝගෙම ඉවත් වෙලා ගියේ වයස අවුරුදු 64දී. ඒ පසුගිය සතියේ ඔහුගේ හඬ, ඔහුගේ ගීත, ඔහුගේ සරල ආදර කතා අපේ මතකවලට සදාකාලිකව ඇලී ඉන්නවා. අද අපි ඔහුගේ ජීවිතයට, ඔහුගේ කලා සුවඳට, ඔහු අපට දුන් සංගීත මතක වලට ගෞරවයක් දැක්වීමට විශේෂ මොහොතක් කරගන්නවා. ඒ වගේම ප්‍රියංකර පෙරේරාගේ අපූරු ගීත කීපයක් අද සති අන්තයේ ඔබට ඇහිමට අපි සූදානම්. ඔබ ඔහුගේ හඬේ සුවඳ, ඔහුගේ කලා මලාව, ඔහුගේ මතකය අපි එකට එක්වරනවා. හොයිට බ්‍රිංගන් වියස් ඊනන් බයි ලංකා රාඩියෝ ආයන බෙසොන්දර සෙන්ඩුම් දෙ සිංග ප්‍රියංකර පෙරේරා දෙ මූසික් වෙල් ශ්‍රී ලංකා අයින්ස් ආයන අයින්සිගාටිගන් ඩුප්ට් උන් ආයන උන්පගෙසල් බාර ස්ටිම ගේ සිංටාට් හට් උන්ස් ඉන් අල්ට පොම්පියුන් සෙක්සික් යාරන් ෆලසන් සයින ස්ටිම සයින ලීඩ දි අයින්ෆගන් ලීපොල ගේ සිස්ටන් දීස සෝන් Sie bleiben für immer in unseren Erinnerungen. Heute nehmen wir uns einen besonderen Moment, um sein Leben und seine Kunst und den musikalischen Erinnerungen, die er uns geschickt hat, Respekt zu erweisen. Auf diesem Wochenende spielen wir für Sie einige seiner schönsten und bedeutendes Lieder, lassen Sie sich gemeinsam zu den seiner Stimme, die Wärme seiner Kunst und die Erinnerungen an ihnen weitertragen. Wir senden Lanka Radio heute diese berühmte Sänger einige Lieder. So, අපි අද කතා කරන්නේ මේ අපෙන් වෙන්වගේ ප්‍රියංකර පෙරේරාගේ ගීත ගැන. අපි අද ඔහුගේ මුලින් වාදනය කරා අද නැති දේ. ඔව්, අද නැති දේ ආදරේ ස්මෝතන් හිතට පුරන සෙමින් සෙමින් දුක්සුව මිශ්‍ර ගැඟීමක් ඔහුගේ විශේෂහනින් අප සවන් දුන්නා. ඒ වගේම මීලන් ගීතය ආදරේ රන් සවන් දෙන ඔබට සෙනෙහසින් පිරුණු මුරුදු ගීතයක් අරගෙන එන්න අපි සූදානම් කළා. හදවතේ ලුහුබැඳි ඉන්න ආදරේ මතක සෙමින් සෙමින් හිතට වැටෙන රන්තාරකා වගේ මෘදු සංගීත රසයක් ඔබ වෙත ගෙන එනවා. එහෙනම් අපි සවන්දමු ඒ ගීතයට. මේ ආදරේ රන් ගායනය ප්‍රියංකර පෙරේරා.

ආදරේ රන් දෙවලේ ඒ ගීතේ ගායනා කළේ ප්‍රියංකර පෙරේරා මිලන් ගීතේ කල්යාණී ඔබට මගේ හිතේ තියෙන රහස් කතාවක් කියන්න මේ කියන්නේ ඉතා මෘදු ආදරෙන් පිරුණු ආරම්භයක් කෙනෙකුට හිතේ තියෙන දුකක් ආදරයක් රහසක් වූ මතකයක් කියන විදිය කල්යාණී කියන එකෙන් ලස්සන ගෞරවයක් ආදරයක් සෙමින් කතා කරන හැඟීමක් ලබා දෙනවා කල්යාණී මගේ හිතේ රහසක් අද ඔබට කියන්න තියෙනවා මගේ හදවතේ ගැඹුරු කතාවක් ඔබට කියන්නම් කල්යාණී මට කියන්න තියෙන කතාවක් තියෙනවා ඒක ඔබටමයි මේ කල්යාණී ගායනා කරන්නේ ප්‍රියංකර පෙරේරා

ගීතය ගායන කළෙත් ප්‍රියංකර පෙරේරා. අපි මීළඟට අපි තවත් ඔහුගේ ලස්සන ගීතයකට සමන් දෙමු. බැලුවේ නෑනේ මාගෙදියා, ඒ කියන්නේ ඔබ මට අද බලන්නේ නෑ, මාව නොසලකිල්ලට ගන්නවා. මේකේ හැඟීමක් එන්නේ ඒ වගේ තමයි තියෙන්නේ. ආදරය කරන මනුස්සයා මාව නොබලන එකෙන් දුකයි. කලින් තිබුණු ආදරේ අද නැති වගේ. මතකයන් තියෙනවා, හැඟීම් තියෙනවා. තවමත් ආදරය තියෙන නිසා හිත කෙලින් වෙන්නේ නැහැ. මට ඔබ බලන්න නෑනේ, ඒ නිසා මගේ හිත කෙලින් වෙන්නේ නැහැ. කලින් මට හිතුණු ආදරේ අද මට නොලැබෙනවා. අපි සමන් දෙමු බලන්න බැලුවේ නෑනේ මාගේ දිහා ගීතේට.

කිව්වේ ඒ ගීතය ප්‍රියංකර පෙරේරාගේ හඬින් තමයි ඒ ගීතය ගායනය වුණේ. ප්‍රියංකර පෙරේරා අපේ හිටිය හොඳ ගායකෙක්. ඒ වගේම මීලන් ගීතය දෙව්දුව පලා ගියාද කියන්නේ මගේ ආදරේ මගේ දුව වගේ ආදරය කරන කෙනා මාව අතහැර ගියාද, ආදරය කරන කෙනා අතහැර ගියා වගේ දුක හිතේ තියෙන බිය ඔබ මාව අමතක කරලද, කෙනෙකුට තිබුණ ආදරේ අයිමි වීමේ වේදනාව සෙමින් මුරුදු ලෙස ආන ප්‍රශ්නයක්. දෙව්දුව ඔයා මාව අතහැර ගියා, දෙව්දුව අද මට හිතෙන ඔයා මට දුර ගියා වගේ. දෙව්දුව මගේ හිතේ ආදරේ අයිමි වෙලාද? අපි සවන් දෙමු ප්‍රියංකර පෙරේරා ගයන දෙව්දුව පලා ගියාදෝ ගීතේ.

0: lankaradio.lk
1: කඳුළු සලා නංගි කියන්නේ නංගි ඔයාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා මට ඒක දැනෙනවා කෙනෙකුගේ දුක දැකලා හිත කෙලින් වෙන්නේ නැති බව ආදරෙන් සෙමින් මුරුදු ලෙස සැනසීමක් දීමට හදන හැඟීම නංගි කියන එකෙන් ආදරේ සෙනෙහස ආරක්ෂාව ඒ වගේම නංගි ඔයාගේ ඇස් දෙකේ කඳුළු මට දුකයි නංගි කඳුළු සලා මට කියන්නේ ඔයාගේ හිතේ තියෙන දුක නංගි ඔයාගේ කඳුළු මට හිත කෙලින් වෙන්න දෙන්නේ නැහැ අපි සමන් දුන් ප්‍රියංක පෙරේරාගේ තවත් ලස්සන ගීතයකට කඳුළු සලා නංගි

සංසුන් සුවන් හදර් මන්දිරේ මේ ගීතයත් ගායනය කළේ ප්‍රියංකර පෙරේරා සමග ගායිකාවගේ නම නම් හොයාගන්න බැරි වුණා. ඉතින් කනගාටුයි. ඒ වගේම මීලන් ගීතය අපිට පුළුවන් දැන් සමන් දෙන්න. ඒ ගීතයත් ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. ඒ ගීතය අටවැනි ස්ථානයේ තමයි අපේ වාදන ලැයිස්තුවේ තිබෙන්නේ. ඒ ගීතය තමයි සිත සෙමින් සොඳුරු කරන සංගීත සුවයක් ගෙන එන මේ ගීතය. අස රැඳුන රැඳුන තැන්වල මුළු මුව මඩල සිනසුනා. ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඩල සිනසුනා. මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක්. ඒ වගේම ඔහුගේ ගීත සියල්ලම වගේ ජනප්‍රියයි. ඒ නිසාම අපිට පුළුවන් ඒ ගීතයට සම්බන්ධෙන්න. අතට රැඳුනාවේ තනුවලට මුව මඩල සෙමින් සෙමින්ස් ගලා යන ආදර මොහොතක් අද අපි ඔබේ හදවතට අරගෙන එන්නයි සූදානම. සිත සෙමින් සොඳුරු කරන සංගීත සුවේ හදවතට මුර්දු සුවක් වගේ ඔබේ දවසට සංසලක් වෙන්න මේ ගීතය අද අපි තෝරාගෙන තිබෙනවා. ආදරේ මුර්දු රිද්මේ සෙමින් ගලා පසින ලස්සන සුවඳ ඔබේ සිතට. ඒ වගේම ඒ මොහොතේ අපි වෙනුවෙන් ඇස රැඳුන රැඳුන ගීතය ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. අපි සමුදුම ඒ ගීතයට.

දැන් පුළුවන් අපිට පුළුවන් ජීව වේදනා හදේ ගීතේ දැන් සමන්න දුක් දැල්ලත් සතුටත් අයිමි වීමත් සියල්ල එකට මිශ්‍ර වෙලා හදවතේ ගඹුරු තැනක සංවාගෙන ඉන්න අමතක නොවන මොහොතක් තියෙනවා. ඒ තමයි මේ ගීතෙන් කියන්නේ කාලය ගලා ගියත් සිතේ තුවාල මැකී ගියත් කොතරම් දුර ගියත් කවදා හරි මතකෙට නැගී එන මුරුදු හැඟීමක් තියෙනවා. අද අපි අරගෙන ඉන්නේ ඔය හදවතේ ගැඹුරු තැනක සෙමින් සොඳුරු වෙලා ඉන්න සංගීත රසයක්. සිතේ ගැඹුරට ඇලෙන සුරූපි රිද්ම හදවතේ සෙමින් පාවෙන මතක සුවඳ අහිමි වීම අතරින් හමුවෙන නව ආලෝකයක් වගේ ඔබේ දවසට මුරුදු සුවයක් දෙන විශේෂ ගීතයක්. අපි සමන්දුමු ජීව වේදනා හදේ.

0: lankaradio.lk.
1: මගේ නයනා විසාගරී කෝමල පානි මේ ගීතයත් ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක් මිල්ටන් පෙරේරා ගායනා කරන ගීතයක ගීතය ඔහුගේ පුතා ප්‍රියංකර පෙරේරා අපෙන් වෙන්න ගිහින් සිටියත් ඔහු ඒ ගීත ගායනා කළා නෙද්දක සිරියාවේ සෙමින් විවෘත වෙලා කොමල පානියේ සුවඳ හදවතට ඇතුල් වෙලා සිතේ ගැඹුරේ සමගාගෙන ඉන්න අඳුරු හැඟීම් පාවෙන්න පටන් ගන්න එක මොහොතක් මේ මොහොත නෙත් අතර හමුවෙන නිහඬ කතාව හදවතේ සෙමින් ඇලෙන රහස්‍යයම මුරුදු රිද්ම වගේ ඔය හදවතට සෙමින් ඇතුළු වෙලා සිතේ ලොකුම තැනක් හදාගන්න විශේෂ සංගීත හැඟීමක් ඔය නෙත් දෙකින් පටන් ගන්න සෙමින් ගලා යන ආදර රිද්ම කොමල පණියේ සුවඳට මිශ්‍ර වෙලා ඔබේ සිතට නව ලෝකයක් විවෘත කරනවා මගේ නයනාවී සාගරී කෝමල පාණි මේ මොහොතේ අපට පුළුවන් ඒ ගීතයට සමන් දෙන්න මේ ප්‍රියංකර පෙරේරා

0: lankaradio.lk.
1: නෙලන්න බැරි මල් අතුවග මොටද පිපෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒක කාටත් අහන්න පුළුවන් දෙයක්. ආදරවන්තයන්ට සමහර වෙලාවට ඇතිවෙන ප්‍රශ්න නිසා ඔහුට ඇව හෝ ඇයට ඔහු හෝ එකතු කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ගීතයක් තමයි මේ නෙලන්න බැරි මල් අතුවග මොටද පිපෙන්නේ කියලා කියන්නේ. මිල්ටන් පෙරේරා ගැයූ මේ ගීතය, මේ වාදනය කරන ගීතයේ ගායනය කළා ප්‍රියංකර පෙරේරා. අපෙන් වෙන්ව ගොස් දැන් දින කීපයක් වෙන්නේ ඔහු වයස අවුරුදු 64 තමා අපෙන් වෙන්ව ගියේ. අපි ඒ වෙනුවෙන් මේ විශේෂ වැඩසටහන කරන්නේ නෙලන්න බැරි වූ මලක් අතුවග මොටද හදිසියෙම පිපෙන්නේ වගේ හදවතේ නිහඬ තැනක සංගවාගෙන ඉන්න හැඟීම්, අඳුරෙන් එළියට එන අවුරුදු ගණනාවක් ගලා ගියත් මැකී නොගිය මතක සුවඳක් අපි ඔබට අරන් එන්නයි සූදානම්. සෙමින් පාවෙන රිද්ම හදවතේ ගැඹුරට ඇල්ලෙන මුරුදු සුවේ අහිමිමීම් අතර හමුවෙන නව ලෝකයක්. ඒ වගේම ඔබේ සිතට සෙමින් ඇතුල් වෙලා සොඳුරු මොහොතක් හදන විශේෂ ගීතයක්. නෙලන්න බැරි වූ මලක් අතුවගේ මොකටද පිපෙන්නේ ආදරේ නියඬ රහස් කතා ඔබේ හදවතට අරගෙන එන නෙලන්න බැරි මල් අතුවගේ මොටද පිපෙන්නේ මේ මොහොතේ ලංකා රේඩියෝ වෙතින් ඔබ වෙනුවෙන්. මේ නෙලන්න බැරි මල් අතුවගේ මොටද පිපෙන්නේ.

0: We only play the greatest hits. 24/7, 365 days a year. Just for you.
1: අන්න බැරි මල් අතුවග මොටත් බිපෙන්නේ. ඔබටත් එහෙම හිතෙනවද? මීළඟිතේ ඔබ කවුද ප්‍රිය? හදවතේ නිහඬ තැනක සංගවාගෙන ඉන්න අඳුරු මතකයන්ද නැති වී ගිය මොහොතක්ද නෙත් දෙක හමු වෙන විට සෙමින් පාවෙන මෘදු හැඟීමක්ද කවදාරි හදවතට ඇවිත් ආලෝකයක් හදන අපූරු කතාවක්. කාලය ගලා ගියත් සිතේ තුවාල මැකී ගියත් ඔය නමත් නොකියාම හදවතේ ගැඹුරට ඇලෙන රහස් තිබෙනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ සුවඳ අයිවීම් අතරින් හමු වෙන නව ආලෝකයක් ඔබේ වගේ දවසට මෘදු සුවයක් දෙන විශේෂ ගීතයක්. ඔබ කවුද ප්‍රිය? හදවතේ රහස් කතාවට සෙමින් ඇතුල් වෙලා ඔය නමින් නොකියාම සිතේ ලොකුම තැනක් හදාගන්න උත්සාහ ගන්න. ඔබ කවුද ප්‍රිය? මේ මොහොතේ ලංකා රේඩියෝ වෙතින් මේ ප්‍රියංකර පෙරේරා.

රත්තරනේ දිනුවා ආදරේ හදවතේ අඳුරු තැනකට හදිසියම ආලෝකයක් දාලා යන අපූරු මොහොතක් වගේ කවදා හරි අහිමිවීම අතරින් සෙමින් පාවෙලා එන මුර්දු සෝඳක් හදවතේ ගැඹුරට ඇලෙන නියඬ කතාවක් කාලය ගලා ගියත් සිතේ තුවාල මැකී ගැතේ ආදරේ දිනුවා වගේ තවමත් හදවතේ මැද සෙමින් දිලිසෙනවා සෙමින් පාවෙන රිද්ම හදවතේ සුවඳ ඔය මුර්දු හැඟීම් අරගෙන ඔබේ දවසට නව ආලෝකයක් විවෘත කරන විශේෂ ගීතයක් මේ රාත්තරනේ දිනුවා ආදරේ ඔබත් ආදරේ දිනලා ඉන්නවනම් මේ ගීතත් සමගම ඔබටත් වාසනාව ගෙනෙන ලස්සන ජීවිතයක් ආරම්භන්න පුළුවන් අපි සමඳමු රාත්තරනේ දිනුවා ආදරේ ප්‍රියංකර පෙරේරා

lankaradio.lk. මහ ඝන වනාන්තරයේ සෙමින් හමන සුළඟට ඔය හදවතේ රහස්‍යයම එකතු වෙලා අපූර්ව සංගීත හැඟීමක් අරගෙන එන මහ ඝන වනාන්තරයේ ඔබත් ගින් තිබෙනවද? ඝන වනාන්තරයක් කියන්නේ ඉතාමත්ම ගස් කොළන් වලින් වැලි පිරිගිය වනාන්තරයක්. නමුත් මේ මහ ඝන වනාන්තර තිබෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ. කෙසේ වෙතත් අපි මේ ඝන වනාන්තරයේ ගැන කියන මේ ගීතයට සවන් දෙමු මේ ප්‍රියංකර පෙරේරා.

එන්නද රන් මැණිකේ ඔබේ පැල්පතට උදේ. උදේ හිරු පළමු රේඛාව පාවෙන පටන් ගන්න වෙලාවේ හදවතේ මැද සෙමින් ඇලෙන රන් මැණිකේකට කියන නිහඬ ප්‍රශ්නයක් තියෙනවා. මම එන්නද ඔබේ කුඩා ගෙදරට, ඔබ ඉන්නේ මුර්දු තැනට. හදවතේ සෙමින් පාවෙන ආදර රිද්ම සමග මේ ගීතය ගායනා කරන්නේ ප්‍රියංකර පෙරේරා.

0: lankaradio.lk.
1: ඔබ කවුරුත් අසා තිබෙනවා මල්සරා ගැන. මල්සරා කියන්නේ ආදරයට හිමිකම් කියන දෙවි කෙනෙක් වගේ කෙනෙක්. සුපුම් ලොවේ කුසුම් හොරා මල්සරා. මේ ගීතය ගායනය කරන්නේ මිල්ටන් පෙරේරා. මේ අපි වාදනය කරන ගීතය ගායනය කරන්නේ පසුගිය දිනක අපෙන් සදහටම වෙන්ව ගිය ප්‍රියංකර පෙරේරා. සුපුම් ලොවේ කුසුම් හොරා මල්සරා. කුසුම් සුවඳට මිශ්‍ර වෙලා හදවතේ රහස් කතාව අද මේ මොහොතේ සංගීත වෙලා ඔබට ගෙන එනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ ගැඹුරට ඇලෙන අඳුරු ආලෝක මිශ්‍ර සුවේ ඔබේ සිතට නව ලෝකයක් විවෘත කරන විශේෂ මොහොතක්. සවන් දෙමු සුපිම් ලොවේ කුසුම් හොරා මල්සරා මැදින් මේ ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලංකා රේඩියෝ. අපි සවන් දෙමු ඒ ගීතයට.

මේ ගීත සියල්ලම වගේ ආදරවන්තයන්ට කියන ගීත කියලා කිව්වත් හරියටම හරි. ඔබත් මේ වගේ කියලා තියෙනවද? ඔබට මතක වෙනවද ඔබේ ආදරය කරපු කාලය? එහෙම නැත්නම් ඔබ ආදරය කරන කාලයකට දැන් ඉන්නේ. ඔබට කියන එකම නම තමයි මම දන්නේ ආදරේ. අපි සමන් දෙමු මේ ගීතයේ මේ ප්‍රියංකර පෙරේරා.

ඔයගොල්ලො තොහොම කියලා ඇති නේද? එකම නමයි මම දන්නේ ඔයාට කියන්න ආදරේ කියන එක. ඒ වගේම තමයි අතීතයේ උන්න හැටි දෙන්න මතක් වෙනවා ඇති සමහර අයට. ඒ කියන්නේ සමහර අය ආදරය කරලා විවාහ වෙලා ඉන්න, සමහර අය ආදරය කරලා වෙන් වී ගිහින් ඉන්න. අන්න ඒ ගැන්ටිය ගැනයි මේ ගීතෙන් කියන්නේ අතීතයේ උන්න හැටි දෙන්න. මේ ගීතත් ගායනය කළා මිල්ටන් පෙරේරා. ඔහුගේ පුත් මේ ගීතය ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. අපි ඉතාමත් කනගාටු වෙන ඔහු ඉතාම සුළු කාලයකින් අපෙන් වෙන්ව ගියා. වයස අවුරුදු 64යි ඔහු අපෙන් වෙන්ව යන විට. අපි සමන් දෙමු අතීතයේ උන්න හැටි දෙන්නා.

නැවත අපියමුවන්නේ ලබන සතියේ මේ වේලාවට 10:01ට ලංකා රේඩියෝ වැඩසටහන සමග එතෙක් ඔබ සැමට සතිය මේ සති අන්තය ජයග්‍රහයි විනෝදමත් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මම රංජන් ධර්මරත්න. විසින් විදලා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසේ නුව හිය බයි රඩියෝ ඩාම්ස්ට් මිට් ලංකා රඩියෝ සෙන්ඩුන් ඉසුන්ස ඔයිස් අලන් සුපර් ටොල සොනික වෝක බිස්තන් අම් මයික්‍රෝෆෝන් වා රංජන් ධර්මරත්න.